0: අවස්ථාව ලැබෙනවා තනියම යෙදෙන ගිහිල්ලා පිසක් බලන්න හැබැයි කොළඹ යන්න දෙන්නේ නැහැ මම ඒ කලින් ටින්කේදී එතකොට අම්මට යන්න හදන පාන්දුරේට පාන්දුරේ කියන්නේ කිලෝමීටර් 30ක් 40ක් ඇති ඉතින් හවස දෙකට විතර යන්න දෙනවා මොකද අම්මා බලන්න හිටනවා මම නෑන්නේ කන්දට අපෝවේ කියලා එතකොට උදේ දවල් 12 අතර එනකොට ගෙදරින් පිටක් වෙලා කෙනෙක් යනවා මොකද බලන්නට ඉන්නාවේ මොකද පොඩි කාලෙක දැකලා නැහැ වැඩිපුර ගමන අපිට දකින්නම් වෙන්නේ ඊළඟ මම බලන්නේ නෝ කෝචි බලන්න යනවා මම හිතන එකත් අපි දුම්රියේ මාර්ගනේ ඈත් අපි ඉන්නේ ඊට පස්සේ ඒෂියල් ලෙවි ඊළඟ එකකට තියෙන්නේ ඊළඟට චිත්‍රපටයක් බලන්න ආසාව තියෙනවා ඒකට හරියට දෙකම මාර්ග පාම්ලින් ජයන් විශාලාවේ චිත්‍රපට ශාලාවේ චිත්‍රපටයක් බලනවා ඉතින් මේ චිත්‍රපටය බලලා හරියට නිරෙනකොට කඳුළු වැටලා ඊළඟේ ප්‍රම්පක් වෙනවා කොහොමද පාම්ලු නගරේ ඉතින් මේ ඉක්මනට නියවැටි කරගෙන මට ආපහු යෑනේ බලාපොරොත්තුවක් තියෙනවා මොකද මගේ මව මම ගැන බලාපොරොත්තු වෙනවා කොහොම හරි අතට එනකොට බස් එක අරගෙන මේ විසක් ශ්‍රීෂ්‍යයන් නමනවා බොහොම සතුටුදායක ළමෙක් හැටියට මම ගෙදරට එනවා
1: මට හිතන්නේ හරිම අපූර්ව වෙසක් මතකයක් තමයි ඔබට තියෙන්නේ. ඉතින් ඒ මතක ගොන්න අපි මේ තවත් ඉන්නවා ඒ වගේ මතක ගොන්නක්ම මතක පොඩි තියෙන අපේ බ්‍රිස්බේන් වල වාසය කරන මේ පොයිමි ගායන කණ්ඩායමේ තව සමාජික සමාජකාරයන් ඉතින් අපි ඔවුන්ගෙන ඒ මතක ගැන අහන්නට කලින් ඊළඟ ගීතයටයි මේ යොමු වෙන්නට යන්නේ. ඒ ගීතය තමයි ඉමි සරණාමර ලෝක සිරාන්තර. මාලිනී ගුණසිංහ මහත්මිය තමයි මේ ගීතය ගායනා කරලා තියෙන්නේ. ගේයපද රබුක්කන සීතාර්ථ හිමියන්ගේ සංගීතය සම්පාදනය කරලා තියෙන්නේ එච්.එම්. ජයවර්ධන. එහෙනම් අපි හමු ඉමි සරණාමර ලෝක සිරාන්තර.

0: ඒ අපුරු ගීතයෙන් පස්සේ අපි නැවතත් යොමු වෙන්නේ විසක් මතක ගැන කතාවක් කරන්න තමයි. ඉතින් අද විශේෂ පුද්ගලයෙක් අපේ මැලිකේට කැමිනිලා තියෙනවා කියලා ප්‍රේම කිව්වා. ඉතින් ඔහුත් සමගත් අපි කතා කරන්නට ඕනේ. ඔහුත් සමග කතා කරන්නට අපි එකතු වෙන්න කියනවා මුලින්ම දුෂ්ට. මට හිතන්නේ අපි දුෂ් සහ හෙටි ආරච්චි අංක කියන දෙදෙනාගෙන්ම අහලා බලමු මොන වගේ වෙසක් මතකයන්ද තියෙන්නේ කියලා. මට හිතන්නේ හෙටි ආරච්චි අංක ගත්තොත් එහෙම මට හිතෙන අවුරුදු ගණනාවක වෙසක් මතක ඔබට ඇති. අපි පොඩි මතක ආවර්ජනයක් කරලා බලමුද?
1: ඇත්ත වශයෙන්ම මට මේ අතකින් හරි සන්තෝෂයක් මට ලැබෙනවා. මගේ මතක යට ගියාවත් අලුත් කරේම ගැන මම මේ දැන් මගේ මේ දූ දරුවන්ට මම ඉතාමත් ස්ථිතිවත් වෙන ඒක මතක් කරලා දුන්නට මේ 4DB එකේ ඉඳන්සේ ලිපියා මගේ ඉතාම හිතවතෙක් එතුමා දාපාත ජීවිත නතර නෑ අරවින්ද රූපසිං. ඒ කාලේ ඉඳන් අපි ඉතාම ලගේ පොඩිටිගේ වැඩ කටයුතු කරපියදී ඉතින් ගියා මමත් සම්බන්ධ වුණා මේ වගේ ඉතින් ඒ දවසල ඇත්තත් එහෙම අද දින බලනකොට ඒ වගේ දෙතුන් කුණේක ඉස්සරහට ගිහිල්ලා තාම දෙවුරු ඉතින් ඒ ගැන මම ඉතාම සතුටු වෙනවා. මම තව තවත් දෙවුරු වේවායි කියලා මම ප්‍රාර්ථනා කරනවා. මගේ වැදගත්
0: බොහොමත්ම ස්තුතියි අංකල්. ඔබ අපිත් සමග මේ වසර ගණනාවක් එකතු වෙලා ඉන්න එක අදටත් අපිත් සමග එකතු වෙන එක අපිට ආශිර්වාදයක්. ඉතින් අද අපි වැඩසටහනට පැමිණියාට ඔබට බොහොමත්ම ස්තුතියි. දුෂ් මට හිතෙන්නේ ජීවිත නොදෙවිලි වෙසක් මතක ඔබටත් ඇති කියලා. අර වගේ මොහොත බලන්න එහෙම ගියාද වෙසක් බලන්න යනවා කියලා?
2: මට බුද්ධ බලන්න යන වඩා වෙන දෙයක් මට ආසයි කියන්නේ. මම අපේ ගෙදර එහා පැත්තේ ගෙදර ඉන්න මගේ ආදරත් එක්ක අපි හැමදාම වෙසක් එකට අපි දෙන්නෙක් අතරේ කූඩු හදන තරගයක් තියෙනවා. ඉතින් ඕක හදන්න බලන්න කොහොමද ලොකුම කූඩුව හදන්නේ කියලා. දැන් මේක වෙසක් එකට මට මතකයි. දැන් මම හිතේ නිකන් හිතුවා මට වඩා ලොකු කූඩුවක් උස කූඩුවක් හදන්න ඕනේ කියලා. ඊට පස්සේ ඕකට බට හොයන්න මම ගියා මේ මොරටුව පාලු පව කරලා තියෙනවා හොරේ කුඩුව කියලා ගමක්. ඒ පල්හා තියෙනවා කකස් එක්කම මේ උඩබඩ තියෙනවා කපල විකුණන්න. ඉතින් මම එතෙන් ගියා උඩබඩයක් කරගෙන. මම හිතුවේ එතෙන් ගියා මට උඩබඩේ කපල දෙයි කියලා මට ඕනේ ගන්න. ඒ මිනිහා මට බැලලා එල වැරද්ද දුවා ඕනනම් මේක අරන් යන්න කපල දෙන්න බෑ කියලා. ඉතින් එතන ඉඳලා තනි උඩබඩ ගහ කරේ තියාගෙන මම ගෙදරට එනකම් පය කම අරන් ඉඳලා ඇවිදගෙන ආවා. පාරදී ගාලු පාරදී ගෙදරට එන්නගෙන ඇවිල්ලා තමයි මගේ කුඩු හදන්න පටන් ගත්තේ. ඒක ඇත්තටම මතක් කරනකොට hina yana ekakin balukota echchara durak ælinth ekak pare thiyaga mokada paaren wisu majja balagena me manasa pissun danne tani unubata karangi eka ættara mage mathakaya wala tippa honda mathakayak eka ættara
0: mata hitenne mata ahanna me hitenawa oba hematama thiyena prashne මට හිතෙන්නේ ඔබ හැමතිම තියෙන ප්‍රශ්න මට අහන්න හිතෙනවා. දැන් අන්තිමයට ලොකුම කූඩුව හැදුවද?
2: ඔව් ඒක හදන්න පුළුවන් නම් මට ඒක ඇත්තටම.
0: ඔව් එහෙනම් මට හිතෙන්නේ පැයකමාරක ගමන සාර්ථකයි. ඔව් ඒ මතක නැවතත් අවදි කරගනිමි. මට හිතෙනවා අහගෙන ඉන්න ඔබත් ඔබගේ වෙසක් මතකයන් අවදි කරගන්නවා ඇති. අපි ඊළඟ ගීතයට යමු. මේක හරිම ලස්සන ගීතයක්. සතර වරම් දෙවි මහරජු ගායනා කරන්නේ W.D. අමරදේවයන්. ගීත රචනය රත්නශ්‍රී විජේසිංහයන්.

0: 예삭 마태가 아홉 주네 거르두 아비 하루 말은 우파마니까 then අක්තියක් ඒවල් වලට හොරෙන් මසක් බලන්න ගිහිල්ලා තියෙනවා ඒ අනතරතුරේ වෙන වෙන ගමන් ගිහිල්ලා කුළු හදේ ඔබට තියෙන්නේ මොන වගේ වෙසක් මතකයක්ද?
1: අතට එහෙම නම් මම ගියේ නැහැ. මට හරි මතක තියෙනවා මේ කුංචි කාලේ අපේ ගෙදර වෙසක් මේ සමුප්‍රේටි අම්මයි තාත්තයි එක්ක අයියයි මල්ලී නංගි අපි පොඩ්ඩක් මගේ මල්ලි මෙතන ඉන්නවා. ඉතින් අපි අතට අපි ගමේ වෙසක් අස්සේ මම ගමන අත්හාන ගමේ අපේ ගෙදර තුන කුංචි කන්දක් උඩ. ඉතින් අපි අතර දෙන අතරලා තාත්තයි අම්මයි එක්ක ඉස්සලම කරකට පත්තන් කුඩු හදලා කොළහනවල ඒ වැල්ලනවා. ඊට පස්සේ පට ගිහලා ඉවත් හොදට නම් දාලා ජනමක නැගිලා තියෙනවා අපේ මුණ ගෙදර. ඉතින් මේ දුකකුත් තියෙනවා ඔබ නම්මයි තාත්තයි නැති නිසා. ඉතින් මේ එහෙම කරන අපේ ගෙදර විශේෂ දෙයක් කරනවා. අපේ මල්ලිත් එක්ක මල්ලිට පොඩි අමුතු පැක් එකක් විතරකින් තාත්තා හදනවා තොරණ ගෙදර පොඩි තොරණ. මොකද අපි ගමේ අපිට කොළඹ යන්න බෑ තොරන් බලන්න. ඉතින් ඒක හදලා තොරන් බලන් ගියා කියලා. ඉතින් මේ ඒක හදලා ආර්ය අෂ්ටාංග මාර්ගය කොළඹේ කපලා ඒක බලලා චූටි මෝටරේකින් ඒක තරගෙනුත් එක්ක මල්ලි පොඩිව තාප්පලා ඉදින්දගෙන ඒ ඔක්කොම ඉගෙන ගන්නවා. ඒක තමයි මෝටරේම ස්ටාර්ට් කරන්නේ. ඉතින් අර ගමේ ඉන්න සෙනග ඔක්කොම ඒවා මේක බලන්න. ටිකක් උඩ හරිනම් උදලුක. ඉතින් එහෙම දැන් ලස්සන වෙනවා. ඉතින් ඒක මගේ හරි ලොකු මතකයක් හැම වෙසක් එකටම තාත්තා මල්ලි මතක් කරනවා. තාත්තේ අපි අර තොරණ හදමුද කියලා. ඉතින් අනිත් දවසේ ඊට පස්සේ අපි රෑට තොරණ බලන්නේ. ඒක තමයි තහවුරු. තාමත් කිනු මුරුදීල ලොකු මේ ඉස්මත් කරේ කියන්නේ වල ලංගනකට අර ලංකාවට කන්නේ නැහැ. ඉතින් එතකොට ලංකාවෙන් හරි මේ එයා හදන ලොකු තොරණ. ඉතින් අපි හතර දෙනා තාත්තා යමයි එක අහකට තොරණ බලන්න යනවා. ඒ විහාම දන්සල් තියෙනවානේ. ඉතින් අපි යන්නේ දන්සල් වලින් කන්න. ඉතින් එතකොට තියෙනවා ඒ ගුණසේන තරමුලි කියලා මට හොඳට මතකයි.
0: කැකින කූඩු ගෙවල් වල හදලා තියෙන කූඩු පහන් පත්තු කරලා සහ දන්සය. ඉතින් මට හිතන්නේ දැන් බ්‍රිස්බේන් වල දැන්සල් පවත්වනවා. ඒ වුණාට අපි ලංකාවේ මතකයන් තමයි අද ආවර්ජනය කරමින් ඉන්නේ. ඉතින් මෝගේ මතකත් එක්ක ඔබටත් මතක් වෙනවා ඇති ඔබගේ වෙසක් මතක. ඉතින් මට හිතෙනවා මේක හරිම අපූර්ව වෙනසටහන අද ඔබට වෙසක් මේ බැතිගී අහන ගමම්ම වෙසක් මතක ආවර්ජනය කරගන්නට. ඉතින් අපි ඊළඟ ගීතයටයි දැන් මේ ඔබට සූදානම් වෙන්නේ. ගීතය තමයි වැලිතල අතරේ වසිනා. ඉත ගායනා කරන්නේ WB අමරදේවයන්. ගීයකද ශ්‍රී චන්ද්‍රරත්න මානසිංහයන්ගේ සංගීතය සමගද යන්නේ WB අමරදේවයන්. ඉතින් අපේ 4B සංගීත කණ්ඩායම දැන් සූදානම් වෙන්නේ වැලිතල අතරේ හිමිහිට වසිනා ගීතය ගායනා කරන්නටයි.

0: වශයෙන් අහන බලන්න ඔබගේ Vesak මතක මොන වගේ කිමන් හිතේ Vesak වලට සම්බන්ධ ගොඩාක් දේවල් කතා වුණා අපේ අනිත් සොරි සොරියන්නේ ඔබට මොන වගේ Vesak මතක ආවර්ජනයක්ද කරන්න තියෙන්නේ මේ වෙලාවේ
1: ස්තුති ඇන්ලි මේ ඇත්තටම මට තියෙන මතක අපි හිටියේ මහනුවර නුගවැල කියන ගමේ පුංචි කාලේ ඉතින් අපේ පවුලේ ගෑනු ළමයි හතර දෙනයි පිරිමි ළමයි දෙන්නා ඉන්නවා ඉතින් අපි අයියලා දෙන්නා Vesakට ඔලුවක් උනට මේ අපි Vesak කූඩු හදනවා ඉතින් එක දවසක් Vesak එකට ඒක තමයි හොඳටම මතක තියෙන්නේ අපි හැරිම ලස්සන පැටවින කූඩුවක් ඇතුවා ඉතින් අපේ අප්පච්චි ලොකු උනහක් අරගෙන ඒක එල්ලුවා ගෑනු ළමයි Vesak කූඩුව අයියලා දෙන්නා ඔලුවක් කොලෑස්ති කරගෙන නටනලා ඇස්සලා හිටියා හැබැයි මිනිස්සු වෙන වෙලාවටම මහා වැස්ස කුයිබුලව ගියවිලා අන්න Vesak කූඩුවට ගිනියන්න බිමට වැටුණා ඔන්බවුරට බැරි වුණා ඉතින් ඒක තමයි මගේ හිතේ තියෙන Vesak මතකය ඒ කියන්නේ දුකයි හැබැයි ඒක අමතක නොවන ලෙස සංකල්ප වෙලා තියෙනවා
0: මට හිතෙන්නේ සමහර වෙලාවට අපි Vesak කූඩු හදලා ඉල්ලලා ඒක දිහා බලනකොට වැඩිය හදන එකේ කියන සතුට අපිට මතක් කරන්න මතක ආවර්ජනය කරන්නට පුළුවන් මට හිතෙන ඔබගේ සියලු මතකයන් ඉතුරු වෙන්නේ නැති අන්තිමයට වැස වැස්ස එක තමයි පොඩි ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ ඉතින් මේ වගේ සුවිශේෂී මතකයන් කතා කරන ගමන් අපි දැන් ඊළඟට යොමු වෙන්න යන ගීතය තමයි මිත් මාපිති දේවා කියන ගීතය මේ මුල් ගායනය මොහිස් දහනායක මහතාගේ ගේ පද සිරිල් ඒ සීල විමල සහ සංගීතය සපයලා තියෙන්නේ ස්ටැන්ලි ප්‍රනාන්දු. ඉතින් එහෙනම් අපි මෙත්මල් පිපි දේවා ගීතයට සාන්දෙමු දැන්.

0: අපේ විසක් මතක ආවාචන හරීම සුන්දරයි. ඉතින් ඒව කතා කරන්නේ කාල වේලාව හරිම වේගයෙන් වැරෙලා යනවා. අපි වෙනස වෙන්නත් ඕනේනේ. ඉතින් අපි හිතුවා සුනිල් මහත්මයා අපේ ආජීව සමාජිකේ ඔබේ විසක් මතක ආවාචන අපිත් එක්ක කෙටියෙන් බෙදා ගන්න පුළුවන් කියලා.
1: ඔබ මිසදී ආවාය. මමත් අහන්නේ ඔබ කියන විසක් කුඩු ගැන. මට පෞලි ප්‍රශ්නයක් තියෙනවා. අපි පරිම ආසාවේ මේ පොඩි ගාලේ කුළු පෙරක් කුළු හදලා ඉන්නේ. අපි 35ක් විතර හදනවා කොයි කොයි කවුද? අපම ආසම් කරන කුළු තමයි නෙළුම් බල. අමාරුම එක තමයි නෙළුම් බල. ඉතින් අපි ලස්සන පාඩලා ඒක හදනවා. හැබැයි මේ විසක් වලට අමතරව මට තියෙන අමුතුම ඊට එහා ගිය අත්දැකීමක් සමහර විට බුදු වෙන්න පුළුවන්. මගේ තාත්තා මේ ව්‍යාපාරිකේ ඉතින් යාට අම අවුරුද්දේ සරයක් කරු ප්‍රෝග්‍රෑම් දෙකලා විවෘත කරන්න ආදාල් ආර්ථනා දරේ. ඉතින් මම සමහරට එක එක තාත්තාට දෙවිත දෙන එකකට යනකොට දවසක් අපි නිතන් ගත්තා. එළියට දින අලුත් තොරණ. ඒක වාර්ෂිකව පවත්වන ලොකු තොරණ විශාල තොරණ. ඒකට උඟ සෙනගෙන තොරණ. ඉතින් ඒකට තාත්තට අන්න දූත ගන්න ආරාධනාව. එදිලා අවසනාවට තාත්තට යන්න බැරි වුණා. එක වාසනාවක් නැත්නම් මම කරේ වෙනම කටයුත්තක් නෙමෙයි. මට කතා කරා බඳු පුතා. උඩ යන්න පුළුවන් දෙයක්. මට ඉඳින් දාන්න කාරණේ කියලා. මගේ ඇද්දුවා නැකත් මම යන්න පවක් නැහැ. ඉතින් වෙනදා වගේ තාත්තා. ආ සමාවන්න. වෙනදා වගේම ඉතින් තාත්තා ආවේ එම්බලොප් එක මුදල් කොට දාලා මගල් කියලා දාලා මට ඉන්න පුතා. මේක තමයි කරන්න වෙන්නේ. ඉතින් මට ඩ්‍රයිවර් කෙනෙක් දුන්නා තාත්තා මම ඉන්නේ කිලෝමීටර් 8ක් යන්න ඕනේ. ගිහිල්ලා දැන් මට තොරණ කියලා මම හිතා ගන්න මොනවද දැන් කියන්නේ මොනවද කරන්නේ කොහොමයි ඉතින් ගියද ඔක්කොම ගාන ඉන්නෝ තොරණ එකම මේ විදුලි මහරක්වත් දැල්වෙන්නේ නැත සම්පූර්ණයෙන්ම කඩෝරේ සේනක පිරීම දැන් මේ අපි මමයි ඉතින් මගේ තාත්තයි තව 3 දිනක් ඉන්නවනේ මේ විදුලිත කරන්නේ ඉතින් මම එක්කෙනෙක් 5 දිනක් හිටියා මම යනකොට. ඉතින් මම ගිහිල්ලා දැන් කියලා දින සිජස් හතරක් ඉතින් සිජස් හතර අපි දාන්න ඕනේ කේක් කියලා. මට හම්බුණා ඉස්සෙල්ලා හම්බුණා. ඉතින් මම කීව දැම්මා. අර වලට දැම්මම ඒක ලස්සන තොරණපත් වෙනවා. දැන් ඉතින් මගේ වැඩි විතර මම යන්න ගියා. ඒ සංගීතාලේ මට ලැබුවා යම් යම් දෙන්න බෑ. අපි මේ සංග්‍රහයත් දවස් පොඩි කතාවක් උත්පත්තුනේ. මට තවත් වැඩි දාන්න ඉතින්. ඒකම පොලිස් ස්ටේජ් එකේ ඒ ගුණ නැගලා මේ කොහොම සෙනෙට පාවගේ මම වරෝන්දා 12 කට වැඩි මොන්නේ ඉතින් මට කතා කරන්න දෙකෝ ඉතින් මම ඒකමද මට ඒ තොරණකාර වෙනකොට තේරුණා මේ කට්ටිය විග්‍රහ කරන තොරණ ගැන තොරණට කොච්චර වහන්සි වෙන්න ඕනද කියලා මම ඒ විදිහම කියන්නේ නැත්තම් මේ වගේ තොරණක් ගන්න කොච්චර වහන්සි වෙන්න ඕනද කියලා මම ආරාධනා කර ඉතින් ඒත් කට්ටියට පුළුවන් හැටියට මේකට උදව් වෙලා මේ මොනවද ආදර කරන්නේ ඒක ටිකක් නැහැ මට දිරුණා මේකට පොඩ්ඩක් ඒකට කැම්පි දුන්නා ඉතින් මට ලොකු ප්‍රතිචාරයක් ලැබුණේ ඉතින් මම බොහොම සතුටුසලා ගිහලා තාත්තලා කිව්වා තාත්තම යුළුවත් නැහැ කොහොමද මේ පුතා කියලා කිව්වා ඊට පස්සේ මට යම්පුන්නේ නැහැ නේ මට ඒක ලොකු අත්දැකීමක් වුණේ අවුරුදු 12ක් කොල්ලෙක් කේක් කරේ මොකද ඒක ආරම්භ වෙලා බොහොම ස්තුතියි
0: අනිවාර්යයෙන්ම ඉතින් මට හිතෙන්නේ ඒ වගේ තවත් මතක ආවර්ජන කරන්න ඕනේ අපි ඊට කලින් ඊළඟ ගීතය කියමු ඊළඟ ගීතය තමයි බුදු පියාණනි ඔබේ පාද කරමින්

0: ನಿರಂಜನ ವೃತ್ತಮಯಿ ಅಭಿಮೇ ಯಮುಯನೆ ನಿರಂಜನ ಮನವಾಗಿ ಮತಕೆಯಾಗ ತಿಯೇನೆ ನಿರಂಜನ ಕಮ ನಿರಂಜನ ನದಿಯಕ್ಕ ಮತಕ ವೇನೋ ನೆಂತೆಕ್ಕ ಅಪಿ ಒಬೇ ವೆತ ವೆಸ ಮತಕ ಆವರ್ಜನೆಟೈ ಮೇ ಅವಸ್ಥಾವೆ ಯಮುಯನೆ
1: ಸುದಿವಯ අනිත් පය කිව වගේ ඇතර මට බොහොම සුන්දර මට ගොඩක් තියෙනවා මොකද මම අම්මක ඒ කම්මගේ කමක පිටපෙ කෙනෙක් ඉතින් මගේ අප්පච්චිට ඇතරම ලොකු ව්‍යාපාරයක් තිබුණා ඉතින් අපි හැම අවුරුද්දේම පොඩි කාලේ අප්පච්චි ඉතින් කඩේ වැඩ කරන ළමයිත් එක්ක එකතු කරලා ලස්සන තෝරනක් හදලා ගෙදර ඉස්සරහා උපමානයක් කිව්වා වගේ ඉතින් ගමේ අය ඔක්කොම එනවා දන්සල් දෙනවා එක්කම අපි මයි බිස්කට්ු ඒව දාලා ඉතින් අපි නංගී මට නංගී කෙනෙක් ඉතින් අපි දෙන්නත් හරිම ආසාවෙන් දුවදුව වෙසක් කූඩු හදනවා ඔක්කොම කරනවා වැඩ කරන ළමයිට උදව් කරනවා ඉතින් හරිම ඇත්තරම සුන්දරයි ඉතින් ඊට පස්සේ හැන්ද වෙනකොට දැන් දවල් වෙලා ඉප දැන් හදලා ඉවරයි තෝරන ඊට පස්සේ අපි එක්කගෙන යනවා අප්පච්චි මේ කවට යමුද කවට යමු කියන්නේ අපායක් තියෙනවා ඉතින් ඒක මේ
0: මුල් ගායනා කරලා තියෙන්නේ ගේපද සුනිලා ආරියරත්නයන්ගේ

0: වැඩසටහනේ අවසානයේදී අපි ලං වෙලා තියෙන්නේ ඉතින් අවසාන මතක ආවර්ජනයේට අපි දෙකේ තියෙන ශාමලි සහ ප්‍රියංගනි ඉතින් අහල බලමු ඔබ දෙදෙනාගේ මොන වගේ වෙසක් මතක ආවර්ජනයක්ද තියෙන්නේ කියලා අපි ඔබෙන් ආරම්භ කරමු.
1: මමනේ අපි මම ඉතුරු ලක්මුනේ ඉතින් අපේ පවුලේ ගැන නම් පස් දෙනෙක් හිටියා. ඉතින් මම මේ වෙසක් උත්සවයේ ගොඩක් මගේ තාත්තට සම්බන්ධ කරගන්නවා. මොකද තාත්තා අපි මේ ගැන නම් පස් දෙනාගේ මිලේ වුණා. ඉතින් අපේ වෙසක් ලම් වෙනකොට අපි කරන්නේ තාත්තා ඉස්සෙල්ම කරන්නේ බෞද්ධ පුජිය තමයි. නේද? ඉතින් අපි කියලා හිටියා අපි සීයා. ඉතින් යාට ගොඩක් යාක්ෂ කෙනෙක් ඉතින් කැරකෙන වෙසක් උදව හදනවා. ඉතින් අපි මේ සබරගමු පළාතෙන් ආපු අපි ගොඩක් සම්බන්ධයෝ විශ්වාස කරනවා. ඉතින් ඒ කාලේ රත්නපුරේ නිතරම වහිනවා. ඉතින් අපි පස් දෙනාම එකතු වෙලා සම්බන්ධයෙන් බාරයක් වෙනවා. අනේ වහින්න එපා. මොකද සමහරට ලයිට් යනවා. අනිත් එක ඒ කාලේ කෘත්‍රිම ඉටි බන්ධක් තිබුණේ අපි මැටි පහන් ලස්සන පත්තු කරලා බකට් පත්තු කරලා ගේ ලස්සන කරනවා. ඉතින් ඒ වගේම තව ලස්සන මතකයක් තියෙනවා. අපි ඉස්කෝලේ මම ගියේ පර්ගසන් සස්කාරිකා විද්‍යාලයට. උතන තියෙනවා උතන මුළු ලංකාවේ පිට සමස්ත ලංකා ප්‍රතිහිත තරගයක් තියෙනවා. ඉතින් ඉස්කෝලෙන් අපිව බස් එකක දාගෙන අපි හොඳට ප්‍රැක්ටිස් කරලා මේක තියෙන්නේ කොළඹ සුබදවස ක්‍රීඩාංගණයේ. ඉතින් ඒ විදිහට ආමි බෑන්ඩ් එක තමයි එන්නේ අපිට මියුසික් දෙන්න. ඉතින් ලොකු උත්සවයක් මේක. ඉතින් මුළු ලංකාවේම ඉස්කෝල මේකට සහභාගී වෙනවා. ඉතින් අපි දෙපාරක් මේ සමස්ත ලංකා භක්ති ගීත තරගයේ තියෙනවා. ඉතින් ඒව ඉතාම සුන්දර මතක කියලා මට හිතෙනවා. ඉතින්
0: අනිවාර්යයෙන්ම මට හිතෙන්නේ ඒව තමයි අපේ ජීවිතේ ජීවත් කරවන මතක. ප්‍රියංගනි මට හිතෙන්නේ ඒ වගේ මතක අනිවාර්යයෙන්ම ඔබටත් ඇති.
2: අපිට තියෙන මතකයක් දැන් මතක් වෙනකොට hina yana මතකයක්. හැමදාම සක්කොයි දවසට වෙන කවදාවත් නැතත් තාත්තා අපිව සීල් කරන්න යනවා. උදේ පාන්දර පහට සීල්ෙදි දෙක අන්දර අපි හරි පොඩි ඉතින් යනව නෙමෙයි පන්නනවා. ඉතින් බොහොම අපිට වෙසක් දවසේ තියෙන වෙන සතුටුදායක දේවල් නේද? කූඩු බලන්නයි අනිත් දේවල් තමයි ඔළුවේ තියෙන්නේ. ඉතින් මේ සීල් ගන්න යන එක පිටතර අපි සතුටු නැහැ. හැබැයි කොහොම හරි උදේ පාන්දර පහට සීල්ෙත් ප්‍රෝගන වෙලාවට පන්සලේ ඉන්නවා. ඊයේ වෙලී ඉඳන් ඕනේ ගෙදර ඉන්න. ගෙදර පහන්පත්තු කරන්න ඒවල ටික කරා. හැබැයි පන්සලේ ඉන්නකම් කරන්නේ සීල් ගැනීම ඇරෙන්න අනිත් සියලු දේ කරනවා. මට හොඳට මතකයි මේ විකාල භෝජන වේලමණී සිත් මොකද්ද ගාතාව මට දැන් සමාන මතක නෑ. ওই ගාතාව මතක් කර කර අපි යන්නේ බුදු වෙට. ගිහිල්ලා අර පූජා කරපු මොනවා හරි දෙයක් අරගෙන කනවා. ඔය වෙලට ඔක්කොම කරලා තමයි හැන්දෑවේ දුවනවා. සිල් පවල් කරපු ගමන් ගෙදර දුවනවා. තවත් මතකයක් තමයි මගේ තාත්තා කෝඩු හදන ටික කන්නේ. ලොකු කූඩුවක් හැදුවා පිට තමයි දෙවියන්ගේ රීප පටිදා මහා කූඩුවක් එක කූඩුවයි. හැබැයි අපි එකින් හරිම සතුට වුණා. ලස්සන කූඩුවක්. හැබැයි අර කම්මැලි කමට තාත්තා දු කූඩුවක් එක. තාම ඒක මතකයි.
0: අහන්න මේ හිතන මඩ පියාගෙන ඉන්න ප්‍රශ්නය. ඔබේ දරුවන්ට ඔබ සීල් ගන්න කියලා ඔහොම යව්වද?
2: නැහැ. ඒකමට කවදාවත් කරන්න බැහැ.
0: අද ගායනා කරන්නේ අපේ කොයිදී.

in my hemoglobin membrane ni mesak mata kesalahan kena hebei mangi tanya malam tu guna binti hebei mata mata kena wa api demau biar gini thamai api mulim me gudang kami gini ngerti kata gini ngerti istilah mama kita kira tu na mama tu biar mangi na kata dekat tasmasi urikata mutikarwalungita ඉතින් ඊළඟට අපිට අම්මලා තාත්තලාම තමයි කියලා දුන්නේ පන්සිල් අපි ඉගෙන ගත්ත මුලින්ම අම්මාගෙන් තාත්තගෙන් තමයි. ඉතින් මේ පන්සිල් පද පහේ තේරුම තමයි සතුන් මැරීමෙන් වැළකීමේ සොල්තන් කිරීමෙන් වැළකීමේ කාමයේ වරදවා හැසිරීමෙන් වැළකීමේ බොරු කීමෙන් වැළකීමේ සුරාපානයෙන් වැළකීමේ. මේ ආදී වශයෙන් යහපත් ජීවිතයකට යොමු වීම තමයි මින් කියෙන්නේ. අපි හැමදාම උදේ මේ පන්සිල් පද පහ කියලා ගෙදරදී බුදුමනෝ දිනවා. ඒ වගේම පන්සල් දිහාමත් ඉස්සෙල්ලම කියන්නේ මේ පන්සිල් පද පහ තමයි. අපිට පුළුවන් නම් මේ පන්සිල් පද පහ පිළිපදින්න රහසින්වත් බොරුවක් නොකර ජීවත් වෙන්න, අනුන්ට කරදරයක් නැතුව ජීවත් වෙන්න, අනුන්ට වචනකින් හරි උදව් කරන්න පුළුවන් නම් ඒ තමයි නියම බෞද්ධකම. අපි උත්සාහ කරමු මේ විදිහට ජීවිතය හැඩගසාගෙන ජීවත් වෙන්න. ඉතින් අපිත් නොදැනීම අවසාන මේ පුරා හෝරාවක් ගතදී ඔබගෙන් සමුගන්න කාලය ලඟ වෙලා අද මට තාක්ෂණයෙන් සහාය දුන් නිරාජ් සොයිරාට සහ හිමාය සොයිරියටත් සංගීතය සපයා දෙමින් අපිට උදව් කර සරත් අපුගඩ සොයිරාටත් කැමරා කරගේ සහාය දුන් බුද්ධික ගමගේ සොයිරාටත් ඒ වගේම ජනක සොයිරාටත් නන්නයිරින් උදව් කර දර්ශක කොකල හේවා ජයසිරි වීරවර්ධන සුනිල් ශාන්ත පතමැතිගේ ඇන් හිමායා සොයිරියටත් ගීත ගායනයෙන් හා කතනයෙන් සහාය දුන් ඔබ සියලු දෙනාටම අසා සිටී ඔබටත් මාගේ ස්තුතිය පුද කරනවා. ඔබ සැමට සුභ වෙසක් මංගල්‍යයක් වේවා.